ආයුබෝවන් ලංකන් ෆියෂන් හිතවත් සංස්කරණයකට මම ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්සන ලයිම් 90.5. ලංකන් ෆියෂන් කියන්නේ ඉතින් අපේ සුන්දර රටවන් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලයේ ඒ වගේම නූතන කාලයේ සංගීත බයිලා සහ අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. අදත් ඔබට ඒ අහන්න ලැබුණේ එච්.ආර්. ජෝතිපාල මහද නැමැති වන බඹරා අපි පැරණිම ගීතයක් හැමෝම ආස කරන. ඉතින් විවේකීව ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කරන මේ ගීත සංගීත රසංගය අදත් වෙනද වගේම රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. අපි පළමුවෙන්ම පටන් ගන්න කලින් පොඩ්ඩක් බලමු ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියලා. පළවෙනි යාම් නිවුස් එක මට මේ පේන්නේ දිවයින පත්තරෙන්. මාලිමාවට සහය දුන්න අගලවත්තු උපසභාපති කලකිරි අස්වේ ආණ්ඩු පක්ෂයේ වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබා දුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උපසභාපති දුරෙන් අල්ලා අස්වන බව පසුගියදා පැවති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පවසලා තියෙනවා. ඒ අනුව ඔහු සඳහන් කළා තියෙන්නේ සිය දූරේ දිවුරුම් දී වසරක් සපිරෙන ජූනි මාස 26 වෙනිදා උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. අගලවත්ත ප්‍රදේශය සංවර්ධනය කිරීමේ අරමුණෙන් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් නමුත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදු කරන බවත් තමා උපසභාපති ලෙස ඉදිරිපත් කළ එක යෝජනාවක් හෝ මේ වනතේ ක්‍රියාත්මක නොවුණු බවත් ඔහු කියලා තියෙනවා. මේ හේතුවෙන් තමා තවදුරටත් සභාවේ උපසභාපති දුරේ කටයුතු නොකරන බවත් මෙතෙක් නියෝජනය කළ කමිටි වලින්ද තමා ඉල්ලා අස්වන බවත් ඔහු සභාවට දැනුම් දීලා තියෙනවා. ඒ අතරතුර අපේ ලංකාව බොහොම අගේට අපේ ස්පෝර්ට්ස් නියෝජනය කළා තියෙනවා. රෝමිය හෙල්ලලා තියෙනවා රුමේෂ් ජැව්ලින් ත්‍රෝ කරලා ඇමරිකාවේ මේ ප්‍රවෘත්ති තියෙන සිල්මින පත්තරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීසේ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවධානය දිනාගනු ඇතැයි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩාවේ කිහිප දෙනෙක්ම මේ වන විට දස්කම් දාලා තිනවා. එහි ඉදිරියෙන්ම පසුවන්නේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ. වැඩිම කතාබහට ලක් වූයේ රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් තරංගාවලියේදී ඔහු දැහුකූ දස්කම් 92.62 92.62. ඒ කියන්නේ මීටර් වලින් 84.49ක්. දුරක් සටහන් කළ මේ 23 හැවිරිදි යොවුන් ක්‍රීඩකයා දෙවැනි උත්සාහයේදී මීටර් 92.62ක දුරක් සටහන් කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වාර්තා රසක්ද නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා. මීටර් 92ක දක්ෂතාවයක් දැක්වූ ලොවේ ලාබාලතම ක්‍රීඩකයා රුමේෂ් වන අතර එවැනි දස්කමක් දැක්වූ 21 වැනි සියවසේ උපන් පළමු ක්‍රීඩකයාද ඔහු වීම කැපිලා පෙනෙන ලක්ෂණ. ඉතින් මම හිතනවා මේ අපේ ලංකාවට බොහොම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. සුබෙන් සුබ පවතනවා, ප්‍රාර්ථනා කරනවා රුමේෂ්ට. ඒ අතර කාන්තාවන්ගේ ICC 2020 ලෝක කුසලා නියමය දවස්වල පැවැත්වෙනවා. අපි දැන් ක්‍රීඩා දෙකක් තරඟ කරලා තියෙනවා, එකකින් දිනලා එකකින් පැරදිලා අනිත් එක හෙට තියෙනවා. පළවෙනි තරඟේ අපිට තිබුණේ 12 වෙනිදා. ඒකෙන් අපි දිනුවද පැරදුනාද කොහොම හරි අපි එකක් පැරදිලා එකක් දිනලා තියෙනවා. දැනට තියෙන පොයින්ට්ස් වල හැටියට ටීම් B එකේ අපි 5 වෙනියට ඉන්නවා. පොයින්ට්ස් දෙකක් අරගෙන අපේ NRR ranking එක -2.040. ඒ කියන්නේ අපේ 6න් අපි 5 වෙනියට ඉන්නේ. පළවෙනි එකේ හැමෝම වගේ දෙක දෙක ප්ලේ කරලා තියෙනවා. හැමෝම ඇත්තටම ඔක්කොම ටීම්ස් 12ක් තියෙනවා. ඔක්කොම
හය හය ප්ලේ කරලා තියෙනවා. අපි බලමු තව ටිකක්. අපිත් ඒ ටීම් එකටත් සුබ ප්‍රාර්ථනා කරනවා. ආයෙත් ඊළඟ බ්‍රේක් එකකින් අපි හමුවෙනතුරු පියත් රාජපක්ෂ බඳිමු සුදා, followed by යසස් මැදගෙදර මැයිමල්, මොහිදීන් බැග් දෙනවා පුංචි පුතේ පුංචි දුවේ ලස්සනම සින්දුවක් අපේ පුංචි පරපුර ගැන, followed by නිල් දෑසින් සුරේනි ඩිමෙල්. මේවා මේ දෙකම අලුත්. සුරේනි ඩිමෙල් යසස් මැදගෙදර පියත් රාජපක්ෂ. You're listening to Lankan Fusion on Alive

0: Looking to stay connected to what's happening in your community? The Independent magazines bring you the stories that matter most across the Hawkesbury, Hills and Blacktown. With over 54,000 copies in 180 stands, we champion local people, local business and local events every month. Pick up your free copy today and support the publication that proudly supports your community. The Independent. Local, trusted and truly yours. Station sponsor.
1: Looking to stay connected with the Hills Shire? Discover Hills.Sydney, your go-to digital magazine for local news, politics, events and community stories. Whether you're a local business aiming to reach a wider audience or eager to stay informed, Hills.Sydney is your platform. Advertise with us and be part of a thriving digital community. Visit www.hills.sydney today. Hills.Sydney, where community comes to life. Station sponsor.
2: 65ට වැඩි ස්වසන ඔබ වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩිද මෙම ශ්‍රීත ශෘතුවේදී බරපතල රෝගාබාධ වලින් ඔබව සහ අන් අයව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගන්න ඔබට ගැළපෙන එන්නත් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා සමග කතා කරන්න
3: Alive 90.5 Lung Confusion with Pammy.
4: Now on Alive 90.5 FM.
2: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. Milankawe Sydney Vasyan Sandhawe na Siddhi Dekutuna Bellwood. Sri Lankan Community Disability Saha Age Care Support Circle like magin online event ekak tiyenawa June 26 wenida. Hawasa 4 hamara indala 6 wenakan. Make it a register when known online. Panel discussion and community awareness program. Connecting families, sharing knowledge and building confidence to support children with disabilities. It can work with the lamai. Innevanang abadit lamai. E lamai inta NDIS can support udaw karaganna vidhiha. Thawa community ke api samaje anit kohuma dudawwe nikhiyena deval. හැමදේම කතා කරන පැනල් ඩිස්කෂන් එකක් ජූනි 26 වෙනිදා හවස 4 හමාර ඉඳලා 6 වෙනකන් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕනේ QR කෝඩ් එකක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න ඔස්ලංකයකට ගිහිල්ලා ඒ අතර තියෙනවා පොත් ප්‍රදර්ශනයක් බුක් එක්සිබිෂන් එකක් සිඩ්නි වල June 27 වෙනිදා උදේ 10 මාර ඉඳලා 4 වෙනකන් Redburn Community Center Wentworthville Sri Lankan Bookstore in Australia ඊළඟට එන්නේ Despacito Sri Lankan Mashup කියන එකක් මේකේ ලස්සන සින්දු ටිකක් තියෙනවා ඔබට අහලා පුරුදු සින්දු වගේක් බලන්න මොනවද ඔයගලන්ට මතක් වෙන්නේ කියලා You're listening to Lung Confusion on a live 90.5 Mama Pam Rajapaksa.